0: for your kind presence here to encourage our children. This show will be a great chance for them to increase their skills. So, once again, thank you all.
1: ප්‍රඥාවේ උන්නත සහායන ආනන්දේ සුදුරු ස්වාමී කලින් මෙලෙස නිමාව දක්වලා අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මේ සරණේ සම්බාධනීය අනුතුරු